0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: නොමදිහ එක මෙගහටස් දිවහි එම් අසුරු නමාදෝ වගතු
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: මාමා හාලු කිහිනේ
2: අල්හම්දුලිල්ලාහ දරිෆුළු මංග හාලු කිහිනෙත්ත
1: ආරම මස් රංගල මාමා කොංකමෙතති කොල්ලනි ගෙනේ මාමා ආහාරමින් අත
3: මාමා තිහා වරකම් උලේන කමන්නේ ආහාරමින් තිකන් කොල්ලාපාන
2: දරිෆුළු මෙන් හායිදර අංගලේ තිගුත මාමා ගාතන් ඇස් මාමා හාලු බලාලා මාමගේ කන්තත්ත කොල්ල දෙති මාමා වරන් උෆාවේ
4: හිම බිහිගේ අලාමැත
5: හුංගෞ
4: රෝගාජෙහුන්
5: කෙස්සුම්
4: ලෝරැවුන්
5: හමුගා අරක් බිහිතකෙන්නගුම්
4: ආමක බිහිත ෆුරිතම නගානී මූනා කරුග එෆෝ මේමති බුරකෂි අතුගා අධ එෆෝ ෆෑග
5: හිම බිහිගේ අලාමතේ ෆෙඩි ජනම ලස්නුකුරවා සෙහි ෆරවා හෝදවා
6: මිජහුණිය කන්තක දෙල් දාහිකනු මෙතනු එම්මේ ඉංචි විස්කුරියක ජස්සා දෙවෙක ನಿವರು ನುಕುರಿಯಾ ಮೀ ಪಿಕಪ್ ಎವಸ್ ಕುರಿಯ ಕನ್ನು ಜೇನ್
7: ಎಕ್ಸ್ಕ್ಯೂಸ್ ತಾಂಕೊಳೆ ತಕ್ಕ ಫಾಣಂತ
6: ದತ್ತ ಮವೆಸ್ ಮೇವಳ ನಾವು ತಾಂಕೊಳೆ ನುದಿಬಿಗೆನ್ನೆ
7: ಅಹರೆಂಗೆಗೆ ದೊರುಮತಿಗೆ ತೀನಿ ತಿಯಾಪುರ ತಾಂಕೊಳೆ ಕುರಿಯ ವ್ಯಸ್ ಫಹತೆ ವ್ಯಸ್ ಜಸ್ಸಾದಿಮ ಅಹ ನಗೆಯ ವದೆವೇಣಿ
6: ಏಹಂತ ಸಾರಿ
7: ದರ್ಫ್ಲಾ ಸಮ ತಿತಾ ಇಂದೆಗೆ ಕೋಚೆತ್ತ ಕಿಯವೇಣಿ ಬೇರುಂಗೆ ಮೈವೆ ಅಡುಫಗ್ಗಂಡು ಲಾಹಿಕೆನ್ನು ಕಿಯವಾಕ
1: ಮಮ್ಮಾ ವಕಿ ಮಚ್ಚಂ ಎರಿಯಸ್ ಕಿಯವೇತ ಜೆಹಿಗೆನ್ ಹುರಿಗೆನ್ ಲವಜಹಾ ಶೋಕುಳೆ ಅಡುನು ಎಹೆನ್ ಅಡೆಣ್ಣೀವೆ ಅದಿ ಎಗೆ ಮತೀಬಹದ ಅಡುಫಗ್ಗಂಡ ಹೆದಿ ಬೊಲುಗರಿ ಸಾಯ್ಬ
7: ದೆನ್ ಕಿ ಕುರಾನಿ ದರ್ಫುಳ ಎಹೆಲಿ ಕುಡಮಿಹ ಇರುಕೊಳೆ ನುವಾಣ ನಿಂದವಾ ಫಮಿನ್ಕುಮೆಲಿ ಸಿಹಾರಯ ಅದಿ ನಿರುಣಿ ಏನ ಹೇಲಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
8: ہم ہمیں ماہود قائم کرما کو میں میہ کو اس امیہ کے فردی ذمہ ادا کروا
0: منی وس فیلوما نو دی ایک میگا ہرٹز دیوے ایف ایم ٹیون کو لوا

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත හැඟෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසේ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායක

0: දෙන්නති විශාල් ශියාන් අදිසීෂන් මිතිමියු එකෝග වර මෂුර් ලවේ මිලව හම නුබෑකො බුඩේ ෆියාම් ආ වර කොල්ලවෙගේ
1: හා උපා

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායකුත

0: අමේකන 96.1 මෙගාහර්ට්ස් දිවයේ FM.
1: දිවයේ FM එහොන් දෙරිනා බද්දල් කරණි.
2: වරන් خاص හුෂේලුන් තෙරි. ගෙස්ට් RJ.
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කුරා ෆරාතායකු තෆාත් මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්.
2: ගෙස්ට් RJ. 96.1 මෙගාහර්ට්ස් දිවයේ FM.
4: ගෙස්ට් RJ. ගේ ේගඩු අගඩි නරෑග ස්ටඩියෝයිම් වගුතු
5: මේ ඉස්මයි දෆන් රංකුද නූකුද අලිකුද හුදුකුද ෆෙනයේ දිවෙහිවුටුම් අඩුවහමන්ති ධනී නුවදිහ එක මෙගහට්ස් දිවෙහි FM දොම්වෙලි

0: දිවෙහි FM දිවෙහි නායක
1: නුවදීක මෙගාහර්ට්ස් දිවෙහි FM අබදුස් M මෙගාතුග
2: රීත් අපතු වෙස් රීත්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: ATVFM නුවදි හේක මෙබහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීතවස්ස
2: රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන් දෙයි බයිලවත කොමස් පෙරේ
1: දෙගොන් ෆිල්ම් නෝ නේ කී හම
0: දිවෙංගේ මොනිෆු ෆිල්ම් වැදේ නමුග අබදුවස්
4: ලෝබි ලෝබි

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග.
1: ලෝබි ලෝබි

0: ටීවීFM නුවදිහ එකම එක හරි
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීතිවසසා
2: රේ ආතස් කුරියේ
3: නුවදිහ එකම එක ටීවීFM ගේ මේ හැන්ඩින් බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නෝ මේකේ
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්.